0: ඉන්නේ ෆොයිබි ශ්‍රී ලංකා කණ්ඩායම ඔබ වෙත ගෙනෙන බදාදා සඳල්ල සමගින් ආයිබුවන් කියලා පිළිගන්නවා. ඉතින් අපිත් එක්ක එකතු වෙලා මේ හෝරාවක් ගෙවන්න ඔබට ආරාධනා කරන ගමන්ම, ඉතින් අද වෙනද වගේම මාත් එක්ක තාක්ෂණයෙන් සහාය වෙනවා මට ධනුෂ්ක. ආයිබුවන් ධනුෂ්ක ඔබට.
1: ආයිබුවන් දුෂාන්,
0: හෝරාවක් පුරාවට කතා කරන්න අද කාලීන මාතෘකාවක් අපි හොයාගෙන තියෙනවා. මේක මේ සන්ධ්‍යාවේ ඔබට හිතට වදයක් වේදෝයි කියලත් හිතුණත්, වර්තමාන ශ්‍රී ලංකාවේ සහ අපි ජීවත් වෙන බ්‍රිස්බේන්හි තතු දකින කල මෙය සමාජ අවශ්‍යතාවයක් ඇයි අපිට හිතුණා. ඉතින් අපේ මාතෘකාව මොකක්ද කියලා කතා කරන්න මොහොතකට කලින් ඔබට හැමදාම වගේ අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් 0482209981 කියන දුරකථන අංකය ඔස්සේ. ඉතින් මේ හෝරාව පුරාවට ඔබත් එක්ක පිළිසඳරේ දෙන මම දුෂාන්. ධනුෂ්ක, අපේ පළවෙනි ගීතයට යොමු වෙලාම අපේ කතාබහ ඉස්සරහට කරගෙන යමු. ඉතින් අද අපේ කතාවට බඳුන් වෙන මාතෘකාව මහා ජනතාව සහ පොඩි ජනතාව. මෙහෙම මාතෘකාවක් තෝරගත්තේ ඇයි කියලා ඔබට හිතෙනවා නම් මේ ගීතයෙන් පස්සේ අපේ කතාබහත් එක්කතු වෙන්න. මේ තුළ අපිට නැවත අපේ ජනතාවට මතක් කළ යුතුයයි හැඟෙන බොහොම පොඩි පුරෝකථනයන් කීපයක් ගෙන එන්නට අපි මේක වේලාව කරගන්නවා. ඉතින් සුන්දර සින්දුවකට සවන් දීලා අපි නැවතත් බදාදා සනල් කතාබහත් එක්ක එකතු වෙමු.
2: අපි ඔක්කොම රජවරු

0: വിക്ടർ അത്നായക് ആൻഡ് ഗി ഹണ്ടിൻ ഏ അപ്പിട്ട് കീപ് കഥാവ് അപ്പി ഒക്കുമ രജുവരു ഒക്കുമ വെസിയോ തുൻ സിംഹലയം ദൂതരു മിത്രം മങ്ങിത്താൻ മേ തുൻ സിംഹലയം കിയനിക്കിങ് അദാസ്കരണി അപ്പി സമസ്ത ശ്രീലാങ്കയെ പുറവെസിയ കിയനിക്ക് നെത്തമപ്പി ഗത യുത്തു അദാഹസ് എയായി ഇതിൻ റട്ടക് കീല കിയാണി കുമത് රටක දේශපාලනය කියලා කියන්නේ කොමක්ද? රටක දේශපාලකයා කියලා කියන්නේ කවුද? අපි කොහොමද මහ ජනතාවක් වෙන්නේ? මෙන්න මේක තමයි අපේ කතාබහි මූලික සිද්ධාන්ත ටික අද. ඉතින් මේ සවස් යාමේ දේශපාලනය ගැන කතා කිරීම නීරසයි කියලා හිතුණත් මේක නීරස නොවෙන්නට අපි කතා බහ කරගෙන යන්න උත්සාහ කරමු. මේ කිසිම අපි කියන්නේ පාර්ශ්වීය කාරණාවක් නොවේ. සමස්ත රටේ දේශපාලනය සමස්ත මහජනතාවගේ කතා බහ බලාගෙන හිටින කල්හි අපිට හිතිච්ච දෙයක් තමයි අපිට මේ දේශපාලනය කියන දේ තුළ අපි සියල්ලෝම දේශපාලනික සත්වයෝ. උපතේ සිට මරණය දක්වා දේශපාලනය අපේ හදවත් තුළ, රුධිරය තුළ, ශරීර තුළ, අපේ මනස තුළ රැවපිලි රැවදෙනවා. කවදාවත් එයින් මිදෙන්නට අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ කාරණාව ඇතුලේ අපිට අපේ මේ න්‍යායාත්මක කාරණා ටික මොකක්ද දේශපාලනය කියලා කියන්නේ? දේශපාලනයක් කියලා කියන්නේ අපි මේකේ ඩෙෆිනිෂන් එක මොකක්ද කියලා බැලුවොත් එහෙම පොලිටික්ස් කියලා කියන්නේ the process through which individuals and groups make decisions about how a country, a state or a community is governed. It involves the distribution and exercise of power, development of laws and policies, leadership, public administration and management of public affairs. ඉතින් අපි සරලව මේක සිංහලට හරව ගත්තොත් රටක් හෝ සමාජයක් ස්ටේට් එකක් පාලනය කිරීමේදී බලය භාවිතා කිරීම, නීතිය සහ ප්‍රතිපත්ති තීරණය කිරීම සම්බන්ධ ක්‍රියාවලිය අපි කියනවා මේ ගවර්නන්ස් නැත්තම් පාලනය කියන කොටස සිදු කිරීමේ ක්‍රියාවලිය අපි දේශපාලනයේ විදිහට අර්ථ දක්ව ගන්නවා. එතකොට දේශපාලනය කියලා කියන කාරණාව අපි න්‍යායාත්මකව ගත්තොත් යම් රටක් යම් සමාජයක පාලන තන්ත්‍රය පවත්වාගෙන යාම සඳහා බලය භාවිතා කිරීම සඳහා නීතිය සහ ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා වූ ක්‍රියාවලියට තමයි අපි දේශපාලනය කියලා කියන්නේ. ඉතින් යම් කිසි ඒ පාලකයන්ට හෝ වේවා මහජනතාවට හෝ වේවා අපි මහජනතාව නොකිය අපි දැනට ජනතාව කියමුකෝ, ජනතාවට හෝ වේවා මේ දේශපාලනය යනු මේ යැයි අමතක වූහොත් ඒ නැවත මතක් කර ගැනීමට තමයි අපි මේ කතාව කියන්නේ. ඉතින් මොකද්ද මේ ගවර්නන්ස් කියලා කියන්නේ? එතකොට අපි කියන පාලනය කියලා කියන මොකද්ද? ගවර්නන්ස් කියලා කියන්නේ ඇත්තටම මේ අපි කතා කරපු රටක හෝ සමාජයක නැත්තම් පුද්ගල කණ්ඩායමක පාලනය නැත්තම් බලය තීරණ ගැනීමේ අයිතිය නීති සම්පාදනය කිරීම සඳහා සකස් කොට ඇති සිස්ටම් එක, ප්‍රොසෙස් එක, ඉන්ස්ටිටියුෂන්ස් හා ප්‍රැක්ටිසස්. එතකොට මේ රටක් හෝ ආයතනයක් පවත්වාගෙන යාම සඳහා භාවිතා කරන ක්‍රම, නීති, ආයතන සහ තීරණ ක්‍රියාවලිය අපි ගවර්නන්ස් විදිහට අර්ථ දක්ව ගන්නවා. ඉතින් දේශපාලනය කියන එක ඇතුලේ අපි කාණ්ඩ දෙකකට බෙදුවොත් ඡන්දය ලබා දෙන ජනතාව සහ දේශපාලකයා කියන කාරණාව අපිට අපි මතක් කරගන්න ඕන දේ තමයි මේ දේශපාලකයන් කියන කණ්ඩායම අප විසින් පත්කොට යවන්නේ අපිව රිප්‍රසන් කිරීම සඳහා. මොකද රටක මිලියන 20කට ආසන්න ජනතාවකට පාර්ලිමේන්තුවට රැස්සලා මේ තීරණ ගන්න සාකච්ඡා කරන්න බෑ. ඉතින් අපිව නියෝජනය කිරීමට සුදුසුයැයි අර්ථකථනය කොටගත් අපිව නියෝජනය කරනවායැයි අපට පොරොන්දු දුන් නියෝජනය කිරීම සඳහා ඔවුන් කරන්නා වූ වැඩපිළිවෙල අපිට පෙන්වා දුන් පුද්ගලයන් පිරිසක් අපි විසින් පත් කරනු ලබනවා අපිව නියෝජනය කිරීම සඳහා අපේ නියෝජිතයා ලෙස පාර්ලිමේන්තුවට හෝ පාලන තන්ත්‍රයේ ඒ කොටස් වෙත අපි කියමු පාර්ලිමේන්තු වන්න පුළුවන් රටේ ජනාධිපති වන්නට පුළුවන් පළාත් සභා ප්‍රාදේශීය සභා මේ සියලු දෙයට අපි විසින් අපේ සේවකයන් නැත්තම් අපේ නියෝජිතයන් විදිහට තමයි මේ දේශපාලක්ෂයන්ව පත්කොට ඔවුන්ට ඉඩ ප්‍රස්ථාව ලබා දෙන්නේ අපි වෙනුවෙන් තීරණ ගන්නට. ඉතින් මං හිතන්නේ මේ කාරණාව සමහර තැන්හි අමතක වූ සේයාවන් අපිට පෙනෙන්නට තියෙනවා. ඉතින් ඒ අමතක වූ සේයාවන් පෙනෙද්දී එය නැවත මතක් කරදීම මේ සමාජයේ ප්‍රගමනය සඳහා වූ එක මූලික පදනමක් වෙච්ච ජනමාධ්‍යයේ වගකීමක් ලෙස අපි දකින්නට ඕනි. ඉතින් අපි කතා කරා මේ දේශපාලඥයන් සහ මහජනතාව ගැන. කවුද මේ දේශපාලඥයා කියලා කියන්නේ? අපි දේශපාලඥයා කියන වචනෙහි අර්ථය ගත්තොත් නැත්තම් අපි න්‍යායාත්මක ඩෙෆිනිෂන් එක නැත්තම් මේකේ අර්ථකථනය ගත්තොත් එහෙම politician is a person who is actively involved in politics, especially one who holds and seeks public office. Politicians participate in policy making, governance, representation of citizens, and legislative or executive decision making. එතකොට විධායකය තුල හෝ ව්‍යවස්ථාදායකය තුල මේ ජනතාව විසින් ඔවුන්ට ලබා දෙන බලය මත හිඳගෙන මේ තීරණ ගැනීම සඳහා සක්‍රීය දායක වන්නේක් තමයි මහජන නියෝජිතෙක් තමයි මහජනයාගේ නායකෙක් තමයි දේශපාලඥයා ලෙස අර්ථ දක්වන්නේ. ඉතින් එතකොට ජනතාව ලෙස අපි දකින්න ඕන පළවෙනි කාරණාව තමයි මේ රටක දේශපාලඥයන් යනු අප විසින් තෝරාපත් කරනු ලබන නියෝජිතයන්. දැන් අපි මේක උදාහරණයකට ගමු. අපිට ගෙදර තියෙනවා වැඩක් කරගන්න. එතකොට මේ වැඩේ කරන්න අපිට අවශ්‍ය ස්කිල් සෙට් එක හෝ අපිට අවශ්‍ය ටූල් සෙට් එක හෝ මේ දේවල් තිබ්බත් අපිට ඒ සඳහා කාලය වෙන් කරන්න විදිහක් නැහැ. නැත්තම් අපිට ඒ සඳහා අවශ්‍ය ස්කිල් සෙට් එක නැහැ. නැත්තම් අපිට ඒ සඳහා අවශ්‍ය ටූල් සෙට් එක නැහැ. ඉතින් මේක සඳහා අපි යම්කිසි මුදලක් ගෙවලා යම්කිසි කෙනෙකුට බාර දෙනවා මේ වැඩි. ඒ වැඩි බාර දුන්නට පස්සේ අපි මොකද කරන්නේ? මේ වැඩි හරියට කරනවද නැද්ද කියලා අපි බලාගෙන ඉන්නවා. ඒ වැඩි හරියට කරනොත් අපි ඔහුට අවශ්‍ය සම්පූර්ණ මුදල ගෙවලා ඔහුගේ වැඩි අපි අප්‍රිෂියේට් කරනවා. සමහර වෙලාවට ඔහු ආපහු අපි රෙකමෙන්ඩ් කරනවා තවත් කෙනෙකුට. මේ වගේ දේවල් කරනවා. ඉතින් ඔබ අපි ජනතාව ලෙස තේරුම් ගත යුතු කාරණා මම හිතන්නේ මේ රට පාලනය කිරීම නම් වූ කාරණයට අපිට සමහර වෙලාවට අවශ්‍ය ස්කිල් සෙට් එක නැතිවීම, ටූල් සෙට් එක නැතිවීම, මේ දෙකම තිබිලත් අපිට අවශ්‍ය කාලය නැතිවීම, අපිට එහෙම අවශ්‍යතාවයක් නැතිවීම මත මේ රක්ෂාව සඳහා, මේ කරන කාරණාව සඳහා, මේ සේවාව සඳහා අපි ජනතාව ලෙස බදු මුදල් ගෙවල ඒ බදු මුදලෙන් නඩත්තු වන දේශපාලකයන් පිරිසක් ඡන්දේ විසින් තෝරාපත් කර යවා තිබෙනවා පාර්ලිමේන්තුවට. ඉතින් මෙය ඉතිහාසයේ සිට මේ දක්වා සිදු තිබූ සියලු රාජ්‍යන්ට, සියලු ආණ්ඩුවලට, වර්තමාන ආණ්ඩුවලට, සහනාගතයේදී ඇතිවන ආණ්ඩුවලට පොදු කාරණාවක්. එම නිසා මා ඒ වර්තමානයට හෝ අතීතයට හෝ අල්ලා නොගන්නා ලෙස ඔබෙන් දයාබරිතව ඉල්ලා සිටිනවා. මේ අපි කතා කරන්නේ විශ්වීය පොදු කාරණාවක් සම්බන්ධ. ඉතින් මේ අපි පත් කරනු ලබන තෝරා පත් කරනු ලබන සේවකයන්ට අපි විසින් වැටුපක් ගෙවනෝ, අපි විසින් වරප්‍රසාද ලබා දෙනෝ, සහ ඔවුන්ට මේ සඳහා අවශ්‍ය කරන ටූල් සෙට් එක ආයතනික වශයෙන් වේවා, නීතිමය වශයෙන් වේවා, සමාජීය වශයෙන් වේවා, කාර්ය ශූරත්වයෙන් නැත්තම් කාර්ය කරන සේවකයන් ලෙසින් වේවා, මේ සියලු දේ ජනතාව විසින් ලබා දෙනවා. ඉතින් එතකොට තමන්ගේ නිවසේ වැඩක් කරගන්නට වෙන කෙනෙකුට බාර දෙන්නේ යම්සේද, ඒ දින කාර්ය දෙස විමසුන් මැසින් බලා සිටින්නේ යම්සේද, එලෙසින්ම මේ දේශපාලකයා දෙසත් ඔවුන්ට අපි ලබා දී ඇති කාර්ය සම්බන්ධවත් අපි විමසුම් මැසින් බලා සිටිය යුතු වෙනවා, යුතුව තිබුණා, සහ අනාගතයේදීත් එසේ කළ යුතුයි. ඉතින් මම හිතන්නේ මේ කාරණාව අපි පැහැදිලිව තේරුම් ගතහොත් අපිට සවිඥානික ජනතාවක් ලෙස, අපි කියන අර වෙල් ඉන්ෆෝම්ඩ් ඉලෙක්ටරේට් එකක් විදිහට රටක උන්නතිය වෙනුවෙන් අපේ පාලන තන්ත්‍රය හදාගන්නට, රීෂේප් කරගන්නට, පත් කරගන්නට හැකියාව ලැබෙනවා. ඉතින් අපි මේ කතා කරමින් ගිය කාරණාව ඇතුළෙම අපි මේකේ තව පොඩි පොඩි ඩෙෆිනිෂන් ටිකට යමු. මොකක්ද මේ මැතිවරණ බලය කියලා කියන්නේ? ජනතාවට තිබෙන බලය, ජනතාවට ඡන්දය මගින් නායකින් තෝරා ගැනීමට සහ ආණ්ඩු පත් කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී බලයට අපි කියනවා මැතිවරණ බලය. ඒ වගේම තමයි අපි කතා කරපු වෙල් ඉන්ෆෝම්ඩ් ඉලෙක්ටරේට් එකක් කියලා කියන්නේ. මොකද්ද මේ? දේශපාලන කරුණු අපේක්ෂකයන් සහ ප්‍රතිපත්ති පිළිබඳ අවබෝධයෙන් යුතු රටේ විධායක ව්‍යවස්ථාදායක සහ අධිකරණයේ කියන මේ රට පාලනය කිරීම සඳහා වූ ප්‍රධාන කුළුණු තුන පිළිබඳ අවබෝධය ඇති ජනතාවක් වීම, රටේ නීති සහ නීති සම්පාදනය පිළිබඳ අවබෝධයක් තිබීම, රටේ ව්‍යවස්ථාව පිළිබඳ අවබෝධයක් තිබීම, ඒ වගේම තමයි ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන්, සංස්කෘතිකමය වශයෙන් රට කොතනටද යන්නේ කියන කාරණාව පිළිබඳ අවබෝධයක් තිබීම, තිබෙන ජනතාවක් වීම මං හිතන්නේ ඉතාමත් අවශ්‍යයි වර්තමාන ලෝකයේ තුල. ඒ වගේම තමයි, මොකද වර්තමාන ලෝකයේ හැම තැනකම අපිට ඇති වෙන්නට ඉන්ෆර්මේෂන් තියෙනවා, අපිට තොරතුරු තියෙනවා. ඒ තොරතුරු මත ඉඳගෙන ඒ තොරතුරු විශ්ලේෂණය කරලා ඒ පිළිබඳ අවබෝධයෙන් යුතුව තීරණ ගැනීමේ හැකියාවක් ඇති පිරිසක් තමයි අපි මහජනතාව ලෙස නම් කරන්නේ. ඉතින් මේක ඇතුලේ අපි ඉස්සෙල්ලා කතා කරපු පවර් ඔෆ් ඉලෙක්ෂන් කියන එක ඇතුලේ මේ මහජනතාවට තිබෙනවා ඉතා විශාල බලයක්. ඒ බලය තුළ තමයි ඔවුන්ට පුළුවන් ආණ්ඩු තෝරන්නට, ඒ තෝරන ලද නායකයන් අකවුන්ටබල් කරන්නට, වගකීම් සහගත කරන්නට, ජාතිකමය ප්‍රතිපත්ති කියන දේට, ඒ ප්‍රතිපත්ති වලට, නීති සම්පාදනයට ඉන්ෆ්ලුවන්ස් කරන්න, නැත්තම් තමන්ට රටක් විදිහට මොන වගේ ප්‍රතිපත්ති සමුදායක්ද තිබිය යුත්තේ, රටක් විදිහට අපේ රටේ මීළඟ අවුරුදු 20, මීළඟ අවුරුදු 50, මීළඟ අවුරුදු 100, මීළඟ අවුරුදු 200 කොයි ආකාරයටද ගමන් කළ යුත්තේ කියන එක පිළිබඳ දිශානතිය තීරණය කිරීමේ අයිතිය තියන්නේ ඔබ සතුව. එතකොට තමයි අපේ නියෝජිතයන්ට අපිට කියන්නට පුළුවන් වෙන්නේ අපිට අවශ්‍ය මෙන්න මේ දේ. ඒ අවශ්‍යතාවය තමයි ඔබ පාර්ලිමේන්තුවේ රිප්‍රසන්ට් කළ යුතු වන්නේ කියලා. ඉතින් කාලයක් තිස්සේ අපිට පුරුදු විදිහට දේශපාලනයේ දකින්න පුරුදු වුණාම අපිට මේ න්‍යායාත්මක කරුණු අමතක වෙනවා. දේශපාලනය කියන්නේ මොකක්ද කියන එක, ඇයි මේ දේශපාලකයන් පත් වෙන්නේ කියන එක, ඇයි අපි ඔවුන්ව පත් කරලා මේ විදිහට නඩත්තු කරන්න කියන එක, මේ කාරණාවල් අපිට අමතක වෙනවා. ඉතින් මං හිතන්නේ රටක් විදිහට, ජනතාවක් විදිහට මේ කාරණා නැවත මතකයට ගත යුතු කාලයකයි. අපි ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙසමත් ඔස්ට්‍රේලියානු පුරවැසියන් ලෙසමත් ඉන්නේ. ඉතින් මේ කාරණාව මේ විදිහට කතා කරගෙන යද්දී මට හිතුණා, පළමුවෙන්ම මේළඟ ගීතයට යොමු වෙන්න කලින් අපේ රට, අපේ ආදරණීය මාතෘභූමිය, අපේ නමක් විදිහට ගත්තොත් අපේ මාතෘභූමිය, අපේ මාතෘභූමියේ නම ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී, කියන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය තමයි අපේ රටේ නම. මොකද ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී කියලා කියන්නේ අපි ඒක ඩිෆයින් කරනවා, system of governance in which political power is vested in people who exercise the power either directly or through elected representative. Key features of the democracy include the free and fair elections, rule of law, protection of rights and freedom, participation of citizens, accountability of the government. ඉතින් මේ ඩෙමොක්‍රසි කියන වචනේ හැදිලා තින්නේත් ග්‍රීක වදනකින්. ඩිමෝස් ඒ කියන්නේ ජනතාව, ක්‍රේටෝස් කියලා කියන්නේ බලය, ජනතාවගේ බලය, නැත්නම් රූල් බයි පීපල් කියන එක තමයි ඩිමොක්‍රසි කියන වචනේ තේරුම. ඉතින් ශ්‍රී ලංකාව කියන නම මුලින්ම කියවිද අපි කියන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය කියලා. ඉතින් මේ සියලු දේශපාලන ධාරාවල එකතුවක් විදිහට තමයි අපේ රට තියෙන්නේ. ඉතින් මීළඟ කාරණාව තමයි සමාජවාදී සෝෂලිසම්. මොකද සෝෂලිසම් කියලා කියන්නේ? මේක වෙලා පොලිටිකල් ඉකොනොමික් සිස්ටම් in which the means of production, resources and major industries are owned and regulated wholly or partly by the state or the public for the purpose of promoting social economic equality. අපි මේ කියන දරදඬු ඩෙෆිනිෂන් එක තුලම හිටගන්නේ නැතුව අපේ රටක් විදිහට අපි මේ සමාජවාදී ජනරජය කියන කෑල්ලේදී මොකද්ද මීන් කරන්නේ, නැත්තම් තේරුම් කරන්නේ කියලා හිතුවොත් එහෙම සමාජ සාධාරණත්වය සහ සම්පත් සමාන ලෙස බෙදා හැරීම අවධාරණය කරන දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්තියක් විදිහට අපිට මේ සමාජවාදී කොටස අපේ රටේ නමත් එක්ක ගැළපෙන කන්ටෙක්ස්ට් එක ඇතුලේ මම හිතන්නේ නිර්වචනය කරගන්න පුළුවන්. ඉතින් මොකද්ද ජනරජය කියලා කියන්නේ? රජක වෙනුවට ජනතාව විසින් තෝරාගත් නායකයන්, ඒ කියන්නේ ජනතාව තුළින්ම තෝරාගත් නායකයන් විසින් පාලනය වන රාජ්‍යයක් තමයි ජනරජයක් කියලා කියන්නේ. ඉතින් ආදරණීය ජනතාවනි, අවධාරණයෙන් යුතුව නැවතත් ප්‍රකාශ කරනවා, අපි අපේ මාතෘභූමිය ඇවිල්ලා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජය, ජනතාව විසින් පාලනය කරනු ලබන ප්‍රජාතාන්ත්‍රිකව හැසිරෙන සමාජවාදී සිතුවිලි වලිනුත් පෝෂිත ලස්සන සුන්දර රටක්. ඉතින් මේ රටේ නමට ඒ අදාළ ගෞරවය දෙමින්, ඒ නමට ගැළපෙන රටක්, ඒ නමට ගැළපෙන මහජනතාවක් ලෙස ජීවත් වීම අපි හැමගේම වගකීමක්. අපි මීළඟ ගීතයට සමන් දීලා මේ කතාබහ තවත් ඉදිරියට කරගෙන යමු.
1: අයියේ

ඉතින් අපි කතා කරගෙන ආවේ අපි කොහොමද අපේ ආදරණීය මාතෘභූමිය ඒ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මහ ජනතාව වෙන්නේ කියලා. අපි හැමදාම කතා කරනවා මොනවද දේශපාලඥයන්ගේ වගකීම්, මොනවද නායකයන්ගේ වගකීම් ගැන කියලා. මට හිතන අද අපි කතා කරමු පුරවැසියන්ගේ වගකීම් මොනවද කියලා. ඔබත් මමත් පුරවැසියන් විදිහට මේ කාරණාව මම කතා කරන්නේ රටක පුරවැසියෙක් වෙනකොට තියෙන සමාජීය පසුබිම, සංස්කෘතික පසුබිම ගැන කල්පනා කළ නෙවෙයි. මේ කතා කරන්නේ සම්පූර්ණයෙන්ම රටක දේශපාලන භූමිකාව ගැන අපි කතා කරන වෙලාවේ. අපි දැන් මේ කතා කරපු විදිහට දේශපාලන භූමිකාව ඇතුලේ පුරවැසියෙකුගේ වගකීම කුමක්ද කියන එක. මේක පළවෙනිම වගකීම තමයි දේශපාලනිකව වගකීමෙන් යුතුව තමන්ගේ ඡන්දය ප්‍රකාශ කිරීම. එතකොට මේ මම ඉස්සල්ලත් කිව්වා අපි අපේ නිවසේ වැඩක් කරන්න ගන්න සේවකෙක් වගේ අපේ ව්‍යාපාරයට ඒ කළමනාකරණය කරන්න තෝරගන්න කළමනාකරුවෙක් වගේ ඔබේ අසනීපයට ඔබට බේත් ලබා දෙන්නට ඔබ තෝරාගන්න වෛද්‍යවරයා වගේ අපේ රට, සමාජය, ආර්ථිකය කළමනාකරණය කරන්නට එය විපතට පත් වී ඇත්නම්, එය ලෙඩ වී ඇත්නම් එසුව කරන්නට කළමනාකරුවන්සේ, වෛද්‍යවරුන්සේ, සේවකයන්සේ අප තෝරාගන්නා දේශපාලඥයන් තෝරා ගැනීමට ඔවුන්ගේ දේශපාලන ප්‍රතිපත්ති, හැකියාවන්, අවංකභාවයන් ඒ වගේම තමයි ඔවුන්ගේ මේ රට පිළිබඳව, ජනතාව පිළිබඳව තියෙන විෂන් එක මොකක්ද කියන එක පිළිබඳව අවබෝධයකින් යුතුව, වගකීමකින් යුතුව ඡන්දය ප්‍රකාශ කිරීම. ඉන්පසු ඒ ප්‍රකාශිත ඡන්දය පිළිබඳ වගකීම ඔබ සතුව තබා ගැනීම. ඕනෑම පුද්ගලයෙකුට යම් අවස්ථාවක තීරණ ගැනීමේදී සලකා බැලිය හැක්කේ ඒ අවස්ථාවේදී තමා වෙත පවතිනා වූ තොරතුරු. එතකොට ඔබ ඒ අවස්ථාවේදී දකිනා තොරතුරු මත ඉඳලා ඔබ ගන්නා තීරණය සමහර විට පසුකාලීන වෙනස් වන්නට පුළුවන්. නැත්නම් ඔබ ගන්නා තීරණයට ඔබ වගකීම් සහගත වෙනවා. ඔබ අපි කියන්නේ accountable වෙනවා. ඉතින් මේ කාරණාව ඇතුලේ ඔබ ඒ අවස්ථාවේදී කරන තෝරා ගැනීම පිළිබඳ නිරන්තර පරීක්ෂණයේදී සිටීම, නිරන්තර විමසිල්ලෙන්නේදී සිටීම සහ ඒ පිළිබඳව ඔබට තියෙනා හොඳ නරක, ඒ කියන්නේ පැසසුම් සහ විවේචන, මේ දෙකම ඔබ ජනතාව ලෙස, මහ ජනතාව ලෙස දිය යුතු වෙනවා. ඉන්පසු තවත් වගකීම, ජනතාවගේ වගකීම, being an informed electorate, ඒ කියන්නේ දැනුවත්භාවයෙන් යුතු ඡන්ද ප්‍රකාශිතෙක් වීම. A citizen should stay educated about the political issues, laws, government decision and public policies before forming opinions or voting. ඉතින් රටේ දේශපාලනය පිළිබඳ, නීතිය පිළිබඳ, රාජ්‍ය තීරණ පිළිබඳ, ජාතික ප්‍රතිපත්ති පිළිබඳ, රටේ අනාගත දිශානතිය පිළිබඳ ඔබ දැනුවත්ව සිටිය යුතුයි. මින් පසු ඊළඟ වගකීම දේශපාලනික පුරවැසියෙක් විදිහට රටේ නීතියට ගරු කිරීම, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, රටේ නීති ප්‍රතිපාදන වලට, ඒ කියන්නේ අපි කතා කරන පාලන තන්ත්‍රයේ මූලික කොටස් තුනයි, ඒ කියන්නේ විධායකය, ව්‍යවස්ථාදායකය සහ නීතිය අධිකරණය. ඉතින් මේ අධිකරණයට සහ ව්‍යවස්ථාදායකයට අනුකූලව තමන්ගේ දිවිපෙවත පවත්වාගෙන යාම. ඒ වගේම තමයි ඔබ මහජනතාව ලෙස ඔබට තියෙන වගකීමක් තමයි ඔබට පෙනෙනවා නම්
යම් කිසි අවස්ථාවක යම් කිසිවක මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට නැත්නම් රටේ නීතියට පරිබාහිරව පටහැනිව කටයුතු කරනවා කියන කාරණාව එතනදී ඔබට වගකීමක් තියෙනවා පුරවැසියෙක් ලෙස ඒ පිළිබඳව නැත්නම් ඒකට පෙනී සිටින්නට නැත්නම් ඒ නීතිය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී සිටින අදාළ ආයතන වෙත දැනුම් දීමට ඒ වගේම තමන්ගේ රටේ අයිතිය සහිත පුරවැසියෙකු ලෙස ඒ අදාළ හරිදේ වෙනුවෙන් පෙනී සිටීමට ඊට පස්සේ හතරවෙනි කාරණාව තමන් පත් කරන ලද නියෝජිතයන් වගකීමට සහ වගවීමට ලක් කිරීම. ඒ කියන්නේ ඔබ ඔබගේ ප්‍රාදේශීය දේශපාලකයා වේවා ඔබ පත් කර යවන නායකයා වේවා ඔබගේ නියෝජිතයා තම සිතැඟි ඔබ සමගේ ප්‍රජාතන්ත්‍රවාදී සිතැඟි සමාජයක් විදිහට ඔබගේ අවශ්‍යතාවයන් නියෝජනය කරන්න බවට වගවන සමාජයක් විදිහට ඔබගේ අවශ්‍යතාවයන් නියෝජනය කරන්න බවට වගවන ලෙස

නැත්නම් මගේ කුටුම්බයට බලපාන දෙයක් නොවේ යයි, ප්‍රශ්නය තමාගේ නොවේ යයි, අනුන්ගේ ප්‍රශ්නයක් ලෙස සලකා සමේ සමාජීය කාරණා, නීතිමය කාරණා නොසලකා සිටීම පුරවැසියෙක් ලෙස ඔබ නොකළ යුතුයි. ඒ වගේම තමයි තවත් කාරණාවක් තමයි, මොකද නැවතත් අර කලින් කාරණාව ගැන කතා කරොත් එහෙම, ඇයි අපි මෙහෙම පොදු කාරණාවලදී සමාජීය කාරණාවල් සමාජසහ පොඩුකතුවල සහභාගී යුතු වෙන්නේ? මොකද ඔබගේ අදහස, ප්‍රජාවගේ අදහස, ජනතාවගේ අදහස ලැබුණොත් තමයි ජනතාවට අයිති ලෙස, ජනතාවට අවශ්‍ය ලෙස මේ වැඩසටහන් සංවිධානය කළ හැකි වෙන්නේ. නැත්තම් ජනතාවට අවශ්‍ය දිසානතියට රට යොමු කළ හැකි වෙන්නේ. ඉතින් ඒක හින්දා මේ ජනතා සාකච්ඡාවලට, ප්‍රජා වැඩසටහන් වලට, සිවිල් ක්‍රියාකාරකම් වලට පුරවැසියෙක් ලෙස සහයෝගය දීම, එකතු වීම, මේ සාකච්ඡාවල කොටස්කාරයෙකු වීම හරිම වැදගත් වෙනවා. මීළඟ දේ තමයි අන් අයගේ අයිතිවාසිකම් වලට ගරු කිරීම. මේක සමානත්වතාවයේ, නිදහස සහ විවිධත්වයට ගරු කිරීම මේ දෙයට අදාළ වෙනවා. ඔබ මහජනතාව ලෙස, ඔබට පුරවැසියෙකු ලෙස අනිකාගේ මතයට, අනිකාගේ මතයක් දැරීමේ අයිතියට, ඒ වගේම තමයි මේ මතයට පරිබාහිරව ගිහිල්ලා ඔවුන්ට අයිතියක් වෙන නිදහසේ හැසිරීමේ අයිතිය, නිදහසේ කතා කිරීමේ අයිතිය, මේ සියලු අයිතීන් වලට ගරු කරන්න පුරවැසියෙක් ලෙස අපිට පුළුවන් වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට රටක මහජනතාවක් වෙන්න පුළුවන් වෙන්නේ. එම් බැරි වෙන්න බැරි වෙන්න අපි රටක කුඩා ජනතාවක් වෙනවා. ඉතින් ඒ වගේම තමයි පුරවැසියෙක් ලෙස බදු ගැවීම සහ සමාජයට දායක වීම, ඒ කියන්නේ රටේ සංවර්ධනය සඳහා දායක වීමට පුරවැසියෙකු ලෙස ඔබට වගකීමක් තියෙනවා. ඉතින් දැන් අපි මේ කතා කරපු අපේ නියෝජිතයන්ව පත් කළා, ඒ අයට, ඒ අයගේ වැඩ කටයුතු කරන්න අවශ්‍ය ටූල් සෙට් එක, අවශ්‍ය සේවක සේවිකාවන්, අවශ්‍ය ආයතන, රථවාහන, ගොඩනැගිලි, මේ සියල්ල ලබා දීලා තියෙන්නේ ඔබ ජනතාව විදිහට, ඔබේ බදු මුදලින්. ඉතින් මේ බදු ගෙවීම සහ මේ රටේ සමාජයට, පබ්ලික් එකට දායක වීම, සමාජයට කන්ට්‍රිබියුට් කිරීම පුරවැසියෙක්ගේ වගකීමක්. ඒ වගේම තමයි ජාතික එකමුත්තාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතික ආරක්ෂාව බලාත්මක කරන්නේ ඔබ ජනතාව විදිහට. රටක, මෙතන මේ ජාතික කියලා කියන්නේ අපේ රටේ එකමුතුතාවය. යම් යම් කෙනෙකුට, යම් යම් පුද්ගලයන්ට අවස්ථානුගතික විදිහට තමන්ගේ සිතැඟි ඉටු කරගන්නට මේ නොයෙක් නොයෙක් ආකාරවලින් නොයෙක් නොයෙක් අදහස් අරගෙන ඕනෑම පුද්ගලයෙකුට එන්නට පුළුවන්. ඒ මතය දැරීමේ අයිතිය ඔහුට තියෙනවා. හැබැයි පුරවැසියෙක් ලෙස සමාජයේ උන්නතිය වෙනුවෙන්, රටක ජාතික එකමුතුකම වෙනුවෙන් හරි තීරණ ගැනීමේ අයිතිය තියෙන්නේ ජනතාව විදිහට ඔබට. ජනතාවක් ලෙස අපි කතා කරන වෙල් ඉන්ෆෝම්ඩ් ඉලෙක්ටරේට් එකක් විදිහට ඔබ හරි තීරණ ගන්නව නම්, ඔබ හරි තැන හිටගන්නව නම්, ඔය අපි කතා කරන ජාතිවාදය අවුස්සනවා කියන්නන්ට වේවා, නැත්නම් වෙනත් කාරණාවක් සම්බන්ධව, සංස්කෘතිකමය කාරණා සම්බන්ධව මේ කාරණා අවුස්සන්නන්ට වේවා, නොයෙක් නොයෙක් ජනතාව කුපිත කරවන ආකාරයේ අදහස් ගෙන එන්නන්ට වේවා, මේ කිසිම කෙනෙකුට මේ දේවල් කරන්න බැහැ ජනතාව විදියට, මහජනතාව විදියට ඔබ වගකීම් සහගතව හැසිරෙනවා නම්. ඊළඟ කාරණාව තමයි good governance කියන එක අපි encourage කරන්න ඕනේ. ඒ කියන්නේ පාලනය නිවැරදි ආකාරයෙන් කිරීම, ප්‍රවර්ධනය කිරීම, අවංකභාවය, විනිවිදභාවය, සාධාරණත්වය, වගකීම, වගවීම, මේ කියන කාරණා මේ දේශපාලඥයාට, නැත්නම් රට පාලනය කරන්නන්ට, මේ පාලනීය ආයතනවලට

ඉතින් අපි අපේ අවසාන විනාඩි කීපයට ඇවිල්ලා තියෙන්නේ. අද බදාදා සඳල්ලේ අපි කතා කරේ මහජනතාවක් වෙන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව, රටක පුරවැසියන්ගේ වගකීම් මොනවද කියන එක සම්බන්ධව. අපිට අමතක වෙලා තිබ්බ දේශපාලනය කියලා කියන්නේ මොකක්ද, දේශපාලඥයෝ කියලා කියන්නේ මොකක්ද, රටක පුරවැසියෝ කියලා කියන්නේ මොකක්ද කියන ආදීයු මේ දේශපාලන න්‍යායාත්මක කාරණා ගැන තමයි අපි කතා කරේ. ඉතින් මේ කතාබහ ඉවර කරන්නට ප්‍රථමයෙන් රටකට දේශපාලනයට අපි රටේ දේශපාලනය, රට සහ සමාජය කියන කාරණා තුන ගත්තොත් එහෙම මේ වගේ අපි කියන ස්ටැබිලිටි එකට, ඊට පස්සේ ප්‍රගමණයට, දියුණුවට, ඒ වගේම මේවාගේ සමානාත්මතාවය කියන එක රැඳෙන්නට, නැත්නම් ජස්ටිස් කියන එක තියෙන්නට, ඊට පස්සේ මේ නැෂනල් ප්‍රෝග්‍රෙස් කියන එක, ප්‍රගමණය, රටක ප්‍රගමණය සිද්ධ වෙන්නට මොනවද බලපාන මූලික කාරණා කියන දේ ගැන පොඩි අවබෝධයක් අරගෙන අපි මේ බදාදා හවස්යාමේ බර්කතා බහ අවසන් කරමු. ඉතින් අපි බලුවොත් එහෙම දේශපාලනය කියන කාරණාව සම්බන්ධව මූලික ස්තම්භ මොනවද අපි ගත්තොත්, මං හිතන්නේ මේ ලෝකයේ දැනට මේ වෙලාවේ පවතින දේශපාලන වාතාවරණය ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මූලික ස්තම්භයක්. ඒ කියන්නේ රටක ජනතාවකට තියෙන ස්වයරී අයිතිය, ඒ වගේම තමයි මේ රටේ පාලනය කියන එක තීරණය කරන්නේ ජනතාව කියන එක, මේ ෆ්‍රී ඇන් ෆෙයර් ඉලෙක්ෂන්ස් කියනදී. එතකොට දේශපාලනිකව ගත්තොත් මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මූලික ස්තම්භයක්. ඒ වගේම තමයි නීති ආධිපත්‍ය කියන එක සියලු දෙනා. මේක නායකයන් වෙන්නට පුළුවන්, මෙය රටේ පිළිගත්තායයි කියන පුරවැසියන් වෙන්නට පුළුවන්, මෙය ආගමික සංවිධානවල, සංස්කෘතික සංවිධානවල ඕනෑම තැනක ඉන්න නායකයන් වෙන්නට පුළුවන්, නායකයන් තරන සියලුම දෙනා. රටක් විදිහට ගත්තහම ඒ රට තුළ ජීවත් වෙන සියලුම පුරවැසියන් මේ නීති ආධිපත්‍යයට යටත් විය යුතුයි. නීතිය හැම කෙනාටම සමානව ක්‍රියාත්මක කළ සක්‍රියාත්මක විය යුතුයි. ඉතින් මේ කාරණාව ගැන අපිට දෙතුන් පාරක් හිතන්නට දෙයක් නැහැ. ඉතින් දේශපාලනය සම්බන්ධව මූලික ස්තම්භ ගැන කතා කරද්දී, මේ කී එලිමෙන්ට්ස් ගැන කතා කරද්දී, මං හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වගේම මේ නීති ආධිපත්‍ය කියන කාරණාවත් අනිවාර්යෙන්ම පෙරමුණ ගන්න කාරණාවක්. මීළඟ කාරණාව තමයි accountability කියන එක, වගකීම සහ වගවීම කියන කාරණාව. එතකොට මේක බලපාන්නේ නායකයන්ට විතරද? නැහැ, මහජනතාවක් ලෙස සියලුම දෙනාට, සියලුම දේශපාලනික පුරවැසියන්ට, දේශපාලනික සත්වයන්ට මේ කාරණාව අදාළයි. එතකොට මේ වගකීම සහ වගවීම කියන කාරණාව සමස්ත පුරවැසියන්ගේ වගකීමක්. ඉතින් එතකොට මේ accountability කියන කාරණාව සියලු පුරවැසියන් ඒ විදිහට accountability ගනිද්දී නිතැතින්ම ඒ සමාජයේම එක් කොටසක් වූ දේශපාලකයන්, නායකයන් සියලු දෙනාට ඒ accountability කියන කෑල්ල, වගවීම කියන කෑල්ල අනිවාර්යයෙන්ම කරන්නට සිද්ධ වෙනවා. ඒ වගේම තමයි විනිවිදභාවය කියලා කියන එක. රජයක දේශපාලන යම්කිසි පක්ෂයක වේවා, දේශපාලනික කාරණාවකදී මේ විනිවිදභාවය කියන එක කොහොමද මේ තීරණ ගත්තේ, කොහොමද ඒ තීරණ මේ විදිහට ක්‍රියාවට නැගුවේ කියන කාරණාව පුරවැසියන්ට විවෘත විය යුතුයි සහ පුරවැසියන්ට විනිවිදභාවයකින් දැකිය යුතුයි. ඒ වගේම ඒ විනිවිදභාවය පිළිබඳ ප්‍රශ්න කිරීමට පුරවැසියාට තියෙන අයිතිය පුරවැසියා පාවිච්චි කළ යුතුයි. මීළඟ කාරණාව තමයි පාටිසිපේෂන් කියන එක, ජනතා සහභාගිත්වය කියන එක. දේශපාලනය කියන එක මට අයිති කාරණාවක් නොවේ කියා තවදුරටත් නිවසට වී සිටින්නට, ඇස්කන් පියා සිටින්නට ඔබට අවස්ථාවක් නැහැ. විශේෂයෙන් අපේ රට වෙන රටක ඔබට අවස්ථාවක් නැහැ. මහජනතාව ලෙස, පුරවැසියන් ලෙස ඔබගේ ජනතා සහභාගිත්වය
අනිවාරයෙන්ම රට වෙනුවෙන් රටේ ප්‍රගමනය වෙනුවෙන් ලබා දිය යුතුයි. තීරණ ගැනීමේදී ජනතා සහභාගිත්වය අනිවාර්ය කාරණාවක්. ඉතින් තවදුරටත් මේ මට අයිති නැති කාරණාවක් ලෙස සලකා අතපය හකුලවා නිදා සිටීම තරම් නොවේ යැයි මා ඔබට කියන්නට කැමැතියි. ඉතින් මේ කාරණාව කියාගෙන යනකොට මෙහි මූලිකම කාරණාව තමයි ප්‍රශ්නය තමන්ගේ වනතාක් අපි නිහඬව සිටිනවා යන මතේ තවදුරටත් වළංගුවන්නේ නැහැ. ඒ වගේම තමයි මේ කාරණාවේදී අපි නැවත නැවත පහුගිය සියවසේ කතා වුණු යෙදුමක් මට මතක් වෙනවා. මේ යුගයේ භයානකම දේ, ඛේදනීයම දේ තමයි හොඳ මිනිසුන්ගේ නිහඬ වීම කියන එක. මං හිතන්නේ මේ වර්තමාන යුගයේදී ඔබගේ හඬ අවදි කරන්නට කාලය ඇවිල්ලා තියෙන්නේ. යහපත් පුරවැසියන් ලෙස, මහජනතාව ලෙස මේ පිළිබඳ අවබෝධයෙන්, තමන්ගේ ඡන්ද අයිතිය පිළිබඳ අවබෝධයෙන්, තමන්ගේ පුරවැසි අයිතිය පිළිබඳ අවබෝධයෙන්, තමන්ගේ පුරවැසි වගකීම් පිළිබඳ අවබෝධයෙන් යුතුව තමන්ගේ හඬ අවදි කිරීමට කාලය ඇවිල්ලා තියෙන්නේ. තමන්ගේ සහභාගීත්වය ලබා දීමට, තීරණ සඳහා තම ජනතාවගේ දිශානතිය පිළිබඳ පැවසීමට කාලය ඇවිල්ලා තියෙන්නේ. ඊළඟ කාරණාව තමයි යුක්තිය සහ සමානාත්මතාවය, ජස්ටිස් ඇන්ඩ් ඉක්වලිටි කියන කාරණාව. මේ කාරණාව සියලු පුරවැසියන්ට අදාළයි. එතකොට මේක සියලු පුරවැසියන්ට යුක්තිය ඉටුවන, සමානාත්මතාවයෙන් යුතුව සලකන සමාජයක් බිහි කිරීම පුරවැසියන්ගේම වගකීමක්. එය පුරවැසියන් නොකරන්නේ නම් ඒ පාලන තන්ත්‍රයකටවත්, සංස්කෘතික මේ කාරණාවකටවත්, ආගමික බලපෑමෙන්වත් කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ තීරණය අයිතිවන්නේ යුක්තිය සහ සමානාත්මතාවයේ තීරණය ජනතාව සතුයි. ඉතින් ඔය වගේම රටක් සම්බන්ධව මූලික කාරණා ගැන කතා කරොත් මම බොහොම කෙටියෙන් කියන්න යන්නම්. භෞමික අඛණ්ඩතාවය, ස්වෛරීභාවය, ආර්ථිකය, යහපාලනය සහ ආයතන නිසලස පවත්වාගෙන යාම, ජාතික ආරක්ෂාව, ඉතා වැදගත්ම කාරණාව තමයි අධ්‍යාපනය. අපගේ දරුවන් හරි අධ්‍යාපනය ලැබුවොත්, හරි අවබෝධය ලැබුවොත්, ඔවුන් හරි තැන හිටගත්තොත් රටේ ප්‍රවර්ධනය නිතැතින්ම සිදුවෙනවා. ඒ වගේම තමයි සෞඛ්‍ය සහ සමාජ සුපසාධනය, එකමුතුකම සහ සංස්කෘතිය. මේ කාරණා තමයි මූලික කාරණා වන්නේ රටක් විදිහට අපිට ඉස්සරහට ගමන් කරන්නට අපි සමාජීය වගකීමක් ලෙස භාරගත යුත්තේ මොනවද කියන එක. ඊට පස්සේ අපි සමාජයක් විදිහට ගත්තොත් එහෙම අපි සැලකිය යුතු මූලික කාරණා මොනවද කියන එක. පවුල, අධ්‍යාපනය, ආගම සහ ආචාර ධර්ම, නීතිය සහ යුක්තිය, ආර්ථිකය සහ රැකී අවස්ථා කියන කාරණාව, මාධ්‍ය සහ සංනිවේදනය, ප්‍රජාව සහ සමාජ වගකීම, මෙන්න මේ කාරණා ගැන අපි අනිවාර්යෙන් ජනතාව ලෙස, මහජනතාව ලෙස, පුරවැසියන් ලෙස අවධානය යොමු කළ යුතු වෙනවා. ඉතින් පුරා හෝරාවක් තිස්සේ අපි බොහොම කෙටියෙන් කතා කළේ අපිට අමතක වේ යැයි හැඟෙන, දැනෙන දේශපාලනයේ න්‍යායාත්මක කාරණා ටික. මොකද්ද මේ දේශපාලනය කියන්නේ? මොකද්ද මහජනතාව ලෙස ඔබගේ වගකීම? මොකද්ද ඔබට තියෙන අයිතිය? ඇත්තටම දේශපාලකයන් කියන්නේ අපිව හසුරවන්නන්ද, නැත්නම් අපි විසින් හසුරවන්නන්ද මේ කියන කාරණා ටික තමයි අපි සාකච්ඡා කළේ. ඉතින් බදාදා සඳැල්ල ටිකක් බර කතාවක් වුණත් මං හිතන්නේ මේක සමාජ අවශ්‍යතාවයක් කියලා මේ අවස්ථාවේ. ඉතින් අපගේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී, සමාජවාදී, ජනරජයේ මහජනතාව ලෙස, පුරවැසියන් ලෙස අපිට මේ රට, අපේ ආදරණීය මාතෘභූමිය ඉදිරියෙන් ඉදිරියට රැගෙන යන්නට හැකිවේ යැයි, මහජනතාවක් ලෙස එකමුතුව, එකමිටට, එකට නැගී සිටින්නට අපිට හැකිවේ යැයි අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් බදාදා සඳැල්ල මේ විදිහට අවසන් කරන්නම්. ඔබ සැමට සුබ රාත්‍රියක්. එකතු වෙන්න අපේ ඊඩා අරුණැල්ල සමග වෙසක්
බැතගී සමඟ. එතින් ඔබ සැමට සුභ සතියක්. ආදරෙන් ලෝකේ දකිමු සුන්දර මහජනතාවක් ලෙස අපේ ආදරණීය මාතෘභූමියට ආදරය කරමු. අපේ මාතෘභූමිය බලගමු. අයිබෝවන්.